0: දන්නවා දිජෝර මාත තාත් බ්‍රාත මිත්ත ප්‍රත්තතද්දිය දිජෝර රිද්දි සිද්ධිනාර හිරහාය රුපියා දිජෝර යාත්ම පායියෝ නහිය පූර පායියෝ දිජෝර චඩ්ඩි මඩ්ඩි ගඩ්ඩි ජම්ම හත් ජයියෝ දිජෝර මග්ග පග්ග පග් ඩග් තේරනාර හි දිජෝර දිහ ලත්තඩේ එදිජෝර දී හොල්ලත්තඩේ පගේරුවේෙන් නාස හි දිජෝර යද්ද පල්ල තිත්ත නාර හිත්ති දේහුමේ දිජෝර මාන්න පාන්න හෝ රහෙන්න නිද ඇගේහුමේ දිජෝර දේහුමේ රහේ සදා ජිවාතමා දිජෝර දක් සක්ක සේ පරෝරහේ ආතුමා දිජෝර මෝක සෝක බින්න දේහුමේ සදා රහේ දිජෝර මොක් වෝරුනා ජනෝජගේ මුණී කහේ දිජෝදනෝ මුණී කහේ
1: થોડા છોવૈયા 27 માત્રાથી લઈ અને 32 માત્રા સુધીના છોવૈયા જેને ઇન્દ્ર વિજય છંદ કહેવામાં આવે છે જુદા જુદા પ્રસંગે જુદા જુદા ધાડે છોવૈયા ગવાય છે પ્રાર્થનાના રૂપમાં પ્રવીણ સાગરમાં થી લઈ તો
0: ඒකී දරණී දරණී යරණී චක්පේ දරණී දරණී දරණී ගෝ දරණී දරණී යදපූරත් බෝබරණී බරණී බරණී කේ චරණී චරණී ධරණී තිත හැ තරණී තරණී තරණී අනහි හරණී හරණී ජන් සංකට සේ කරණී කරණී කරණී කී දරණී දරණී යරණී චක්පේ දරණී දරණී දරණී
1: ඒ දෘතේ බ්‍රහ්මානන්දී ලඛේ
0: ඒ ජියුන් දල්මයි ලකීර පරි සොටලි කෙටලි කෙටලි කෙටලි හෙන්ජියුම් මිශරී පයිමයි පරි සොබලි ක බලි ක බලි ක බලි හැ දේවල් සීත දඩායි දදාස හලි ක හලි ක හලි ක හලි හැ අන් බ්‍රහ්ම මුනි කහතේ සහිදේ චලි ක චලි ක චලි ක චලි හැ බ්‍රහ්ම මුනි කහ තේ හිදේ චලි ක චලි ක චලි ක චලි හැ
1: પણ એ છવયો એ છન ઇન્દ્ર વિદેય જ્યારે વિરહમાં ગવાય વિરહનો પ્રસંગ હોય ત્યારે કઈ રીતે ગવાય